නමෝ භගවතේ විචිත්‍ර වීර හරපතේ ප්‍රමය කාලාන ප්‍රකට වික්‍රම වීර දෛත්‍ය දානවය චරාසතු ග්‍රහබන්ධනාය භූත ග්‍රහ ප්‍රීත ග්‍රහ පිශාච ග්‍රහ ශාකිනී ග්‍රහ දාකිනී ග්‍රහ කාකිනී ග්‍රහ පාමිනී ග්‍රහ බ්‍රහ්ම ග්‍රහ බ්‍රහ්මරාසත ග්‍රහ චෝර ග්‍රහ බන්ධනාය ඒහි ඒහි ආගච්ඡාගච්ඡ ආවේශයාවේශය මම හෘදයම් ප්‍රවේශය ප්‍රවේශය ස්ඵර ස්ඵර ප්‍රස්ඵර ප්‍රස්ඵර සත්‍යම්